0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: iPhone හැමදාටම 2026 අවුරුද්දේ ජුනි මාසේ 29 වෙනිදා සඳදා අද දවසේ SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන ඔබට සමීප කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද වැඩසටහන ඔබට ගෙන එන මම අතිනි අමරසිරි. මාත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්න අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත්, ඒ වගේම නිෂ්පාදිකා තිසරණී විජේ බණ්ඩාරත් එකතු වෙනවා අපේ සිඩ්නි අන්තයේ ඉඳන්. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත මම ගෙන එන්නේ මෙල්බන් ගුවන් විදුලි සංකීර්ණයේ ඉඳලයි. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලීන් ජාතියේ වුරුන්චුයි වොයිවුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් අපේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම අබරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපි අපේ ගෞරවය පුද කරනවා. ඉතින් වැඩසටහන් පෙළ ගැස්ම දිහාවට යොමු වෙන්න මත්තෙන් අදත් මම ඔබට ගෙනාවා සුබ පණිවිඩයක්. SBS සිංහල සේවයේ මේ ලැබෙන ජූලි මාසේ ඉඳන් මොන වගේ විශේෂ වෙනස්කම්ද සිද්ධ වෙන්නේ ඔබ වෙනුවෙන්ම නව ආරකින් වැඩසටහන් විශේෂාංග රැසක් ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායම ඉතාමත් සූදානමින් සිටිනවා. ඉතින් එළමෙන ජුලි මාසේ ඉඳන් SBS සිංහල සේවයේ ඔස්සේ සමස්ත ඕස්ට්‍රේලියාවම ආවරණය වෙන විදියට සෑම සතියකටම වරක් විවිධ ප්‍රාන්තවල සහ ටෙරිටරිවල සිටගෙන එන මාසික විශේෂාංග ගෙන එන්න අපි ලෑස්ති. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි 6ක SBS සිංහල සේවයේ නව වාර්තාකරුවන් සහ වාර්තාකාරිනියන් 6 දෙනෙක් අපිත් එක්ක අත්තල් බැඳ ගන්නවා. කොයිතරම් නම් අපූරුද නේද? ඔබ හැම දෙනාටම SBS සිංහල සමග ඉතාමත් ඍජුව ඔබේ ප්‍රාන්තයේ කෙනෙක් සමගම අත්තල් බැඳ ගන්නට ඔබේ තොරතුරු බෙදා හදා ගන්නට මේන අවස්ථාව සැලසෙනවා. ඒ අනුව සෑම මාසකම පළමු සිකුරාදා අපි දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයේ තොරතුරු ගෙන එනවා ඔබට. ඒ වගේම සෑම මාසකම දෙවන බ්‍රහස්පතින්දා

0: ઓસ્ટ્રેલિયાવે આગળનું વર ઓસ્ટ્રેલિયાનું કેપિટરી ટેરિટરીએ તરતુરુ સામ માસકમ દેવન સિકુરાદા ક્વીન્સ્ટાંત પ્રાંતે સિટ સામ માસેમ તુન્નન સિકુરાદા બટહિર ઓસ્ટ્રેલિયાનું પ્રાંતે સિટ એ વગેમ માસે સામ માસેકમ સિવવન બ્રહાસ્પતિન દટ ઉતુરુ ભૂમિ પ્રદેશે નદન ટેરિટરીએ પત્તે તરતુરુ સિવવન સિકુરાદટ ટસ્મેનિયા પ્રાંતે તરતુરુ મિશ્વિલાંકેય પ્રજાવે સહ અનેકુત වැදගත් තොරතුරු මේ විශේෂාංග වෙතින් ඔබ වෙත ගෙන එන්නට අපි සැදී පැහැදී බලන් ඉන්නවා. මීට අමතරව සෑම සතියකම නව ආරකින් ලෝකේ වඩා තවදානයට ලක්වන ජාත්‍යන්තර පුවත් පිළිබඳ විග්‍රහයක්. ඒ වගේම නැවුම් ලෝක තතු විත්ති වැඩසටහනක් ගෙන එන්නත් අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු විමසුමකුත් නව ආරකින් ඔබ වෙත තිරෙන කරන්න ඔන්න අපි බලාපොරොත්තු වෙනවා. වසර 45ක් පුරා සිංහල බසින් ඕස්ට්‍රේලියාවේ පුරා එන එකම ජාතික ගුවන් විදුලි සහ බහුවිධ මාධ්‍ය සේවය SBS සිංහල සේවය සමග නිරන්තරයෙන් ඉදිරියටත් අත්වල් බැඳගෙන ඉන්න රැඳී සිටින්න ඒ උණුසුම් ආදරණීය ඇරොමුවත් එක්ක මේ යොමු වෙන්නේ අද දවසේ වැඩසටහන් පෙළගස්ම දිහාවට. මොනවද අපි අද ඔබට ගෙනාවේ? ඔව්, සුපුරුදු පරිදි මුලින්ම දෙස් විදෙස් තොරතුරුත් එක්ක තිසරණී සූදානමින් ඉන්නේ ඔබට SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙන එන්න. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර සමාජ මාධ්‍ය තහනමේ නීති දැඩි කරපු ආකාරය පිළිබඳව ඒ වගේම මෝර මත්ස ප්‍රහාර වැළැක්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ගන්න ක්‍රියාමාර්ග ගැන. ඒ විතරක් නෙමෙයි, මේ එල් නිනෝ තත්ත්වය හමුවේ උෂ්ණාති කාලගුණයෙන් යුරෝපා රටවල් කිහිපයකට නිකුත් කරපු රතු නිවේදන පිළිබඳවත් ෆිෆා උණුසුම ගැන නවතම යාවත්කාලීන තොරතුරුත් ගෙන එන්නට තිසරණී සූදානමින් ඉන්නවා. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ දරුවන්ට මේ සමාජ මාධ්‍ය තහනම ගෙනාවට පස්සේ ඒ පිළිබඳ මාස 6කින් පසු පසු විපරමක් කරන්නට SBS සිංහල ඔස්සේ අපි සූදානමින් ඉන්නවා අපේ කාලීන තොරතුරු විග්‍රහයෙන්. ඉතින් ඉන් අනතුරුව අද මෞබිමෙන් පුවත් විශේෂාංගයට වසර 2013 වසරේ සිට ඔබ වෙතගෙන මෞබිමෙන් පුවත් විශේෂාංගයට විශේෂ දිනයක් වනවා. ඒ විශේෂත්වයත් ඔබට දැනගන්නට ලැබෙනවා අද වැඩසටහන සමග රැඳී සිටියොත්. ඒ මෞබිමෙන් පුවත් වැඩසටහනට අනතුරුව අපි ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හඬක් මෙන්ම වසර ගණනාවක් පුරා රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍ය තුළ සුවිශේෂී සලකුණක් තිබුණු සම්මානලාභී නිවේදකයෙකු වන ඉන්ද්‍රසිර සුරවීර මහතා සමග SBS මෙල්බර්න් ගුවන් විදුලි සංකීර්ණයේ සිට පැවැත් වූ සජීව සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විශේෂාංගයෙන් අනතුරුව අපේ වැඩසටහනේ අවසන් භාගයේ දරුවොත් එක්ක මේ පාසල් කාලේ නිවාඩු කාලේ ගෙදර ඉන්න දරුවොත් එක්ක එකතු වෙලා අහන්න සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන එන අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් නිෂ්පාදනය කරන කතා අහුරක් වැඩසටහනට එකතු වෙන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. අද කතාව පල නොකියා පලා බෙදපු හැටි. ඉතින් මේ ආකාරයට තමයි අද දවසේ වැඩසටහන් පෙළගැස්ම SBS සිංහල වැඩසටහන ඒ වැඩසටහන් පෙළගැස්ම ඔබට ගෙන එන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මුලින්ම අපි දැන් යොමු වෙන්නේ SBS සිංහල පුවත් විමසුමට මේ තිසරණී විජය බණ්ඩාර.
1: අද ජූනි 29 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර. සිරස්තල සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වෙයි. ඩොලර් මිලියන 99ක් දක්වා දඩමුදල් ඉහළට. ඕස්ට්‍රේලියානුවෙකුට තායිලන්තයේදී මිනි මැරුම් චෝදනා. මෝර මත්ස්‍ය ප්‍රහාර වැළකීමට නිව් සවුත් වේල්ස් වෙරළ තීරේ ඩ්‍රෝන යාන. උෂ්ණාධික කාලගුණය හමුවේ යුරෝපා රටවල් කිහිපයකින් රතු නිවේදන. කැනඩාව ෆිෆා ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම්ලත් පළමු කණ්ඩායම බවට පත්වෙයි. දැන් පුවත් සවිස්තරව. සමාජ මාධ්‍ය ගිණුම් තහනමට අදාළ නීතිවලට අනනුකූල සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් වනවා.

0: අනුව මෙම සතියේදී බලාත්මක වන පරිදි අදාළ දඩ මුදල් ඩොලර් මිලියන 99ක් දක්වා දෙගුණ වනු ඇති අතර ඊ-සේෆ්ටි කොමසාරිස්වරයාට නව බලතල හිමිවනු ඇති. මෑතකාලීන විමසුම් වලින් අන්තර්ජාලය පාදක කොටගත් අඩන්තේට්ටම් අවම වී ඇති බවක් පෙනෙන බව සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය අනිකා වෙල්ස් පවසා සිටියා.
1: It is always going to be more difficult when you are taking something away from under 16s who have already had social media accounts for some time, and that my thoughts are on the 9-year-olds and the 5-year-olds that now will never have a social media account until they turn 16. That cultural change takes a while to come through. You might have also seen in YouGov research last week, I think, or recently, 30% of 13 to 15-year-olds are now spending more time playing sport. 27% are reporting better sleep.
0: අවවාදයයි මීළඟ පොතෙහි සංවේදී කරුණු සහිතයි. තායිලන්තයේදී ඔස්ට්‍රලියානුවෙකුට මිනිමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ දුම්රිය මාර්ගයක් අසල බෑගයක තිබී යොවුන් වියේ දැරියකගේ සිරුර හමුවීමෙන් අනතුරුවයි. තායිලන්ත පොලිසිය විසින් අදාළ පුද්ගලයා සයිමන් පීටර් කාමන් ලෙස හඳුනාගෙන ඇති අතර සිකුරාදා දින පර්ත් බලායන ගුවන් යානයකට ගොඩවීමට උත්සාහ කිරීමේදී බැංකොක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගැනුණා. මෙම සිදුවීමට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවට ආරම්භයේදී ප්‍රකාශ කළද ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ බවයි ඔහු පසුව පොලිසියට පවසා ඇත්තේ. ඒ ආරවුලක් අතරතුර අදාළ තැනැත්තිය පිහියක් පෙන්වා තර්ජනය කළ බව පවසමින්. මෙම මස ආරම්භයේදී කූජි වෙරළ තීරයේ සිදු වූ මෝර මත්ස්‍ය ප්‍රහාරයකින් පසු මෝරුන් හඳුනා ගැනීම සඳහා නිව් සවුත් වෙල්ස් වෙරළ තීරය පුරා ඩ්‍රෝන යාන ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව වසර පුරා මෙම යාන ක්‍රියාත්මක වනු ඇති. 34 හැවිරිදි ලියා ස්ටුවර්ට් හට මෝර ප්‍රහාරයක් හේතුවෙන් අතක් අහිමි වුණා. වෙරළ තීරයන් 70ක් පමණ ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් අමතර ඩොලර් මිලියන 34ක් වැය කරනවා. ජූලි පළවනදා සිට සිඩ්නි සමුද්‍ර කලාපය ඒ අනුව ආවරණය කරනවා. දැන් විදෙස් පුවතක්. යුරෝපය පුරා මිලියන සංඛ්‍යාත ජනතාව උෂ්ණාධික කාලගුණයකට සූදානම් වනවා. බටහිර යුරෝපා රටවලට යම් සහනදායි තත්ත්වයක් අපේක්ෂා කළද නැගෙනහිර දෙසින් පිහිටි සමහර රටවල් රතු නිවේදන කර ඇති බවයි වාර්තා වන්නේ. ජර්මනිය, ඩෙන්මාර්කය සහ චෙක් ජනරජය පසුගිය සෙනසුරාදා එම රටවල වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට ළඟා වුණා. ස්විට්සර්ලන්තයේද ජූනි මාසයේ අත්විඳි උෂ්ණාධිකම දිනයට මුහුණ දී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. FIFA ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයට සුදුසුකම්ලත් පළමු කණ්ඩායම බවට කැනඩාව පත් වුණා. ඒ ගෝල 1-0 වශයෙන් දකුණු අප්‍රිකාව පැරදවීමත් සමගයි. 92 මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේ ස්ටීවන් ස්ටාකියෝ විසින්. නෙදර්ලන්තයේ සහ මොරොක්කෝ අතර තරගයේ ජයග්‍රාහී පිළ සමගින් කැනඩාවේ මීළඟ තරගය පැවැත්වෙනවා. මෙවර ලෝක කුසලානයේ සියලු තරඟ නොමිලේ සජීවීව නරඹන SBS on demand වෙත පිවිසෙන. පුවත් සමත්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන.

ඔස්ට්‍රලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වී මාස 6ක් ගත වී තිබෙනවා. එතැන් සිට ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් බොහෝ රටවල් ගණනාවක් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. විශේෂඥයින් සමාජ මාධ්‍ය තහනමේ ධනාත්මක බලපෑම් පෙන්වා දෙන අතරේ යෞවනයන් මේ ගැන සිතන්නේ කුමක්ද? අද SBS සිංහල කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බලමු. ලොව ප්‍රථම වරට වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක වෙනවා. එය Snapchat, Facebook, Instagram, Reddit, Threads, TikTok, X සහ YouTube ඇතුළු බහුවිධ සමාජ මාධ්‍ය වේදිකා ආවරණය කරන අතර බාල වයස්කාර දරුවන් මෙම සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය වී

0: ම වැලක්වීමට ඔවුන් අපහොසත්තුවහොත් එක සමගම්වලට ඔස්ට්‍රලයානු ඩොලර් මිලියන 49.5 දක්වා දඩයකට යටත්වීමට සිදුවනවා. සිට්නි නුවර සමාජ මාධ්‍ය භාවිතා කරන්නයක් වන 16 හැවිරිදි එලා මෙනන් පවසන්නේ මෙම තහනම මගින් පද්ධතියේ වැරදි අවසාන ඉලක්කයක් ගෙන ඇති බවයි. දරුවන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරනවා වෙනුවට සමාජ මාධ්‍ය සමාගම් වඩා හොඳින් කළමනාකරණය කළ යුතු බව ඇය පවසනවා.
1: I don't know, they should crack down on the companies, not the actual young people. Like, they should make the companies do better and get fined if they don't.
0: තවත් 16 හැවිරිදි දැරියක වන ඉලියස් පැට්‍රිකියස් එලා සමග එකගවමින් කියා සිටියේ මුලින්ම කළ යුතු වන්නේ සමාජ මාධ්‍යවල

0: Miami, July 5th and July 31st. Ice Cube's Big 3 is back at the Amerant Bank Arena. Featuring big stars like Dwight Howard, Joe Johnson, Lance Stephenson, and more. And featuring your home team, the Miami 305, led by Michael Beasley. Grab your tickets now at big3.com/tickets or Ticketmaster. Presented by iHeart.
1: පදියේ සිට නොසිටීමට වග බලා ගැනීම දෙමෝපියන්ගේ වගකීමක් බවයි.
2: I think parents have a really big responsibility to make sure they know what their kids are seeing online and make sure like their kids aren't on social media too young, or they could set up parental restrictions or something. And apps have a big responsibility that some of them, especially Instagram, aren't doing to monitor what is shown on the platforms. Like there's so many videos of people just dying and no one does anything about it. I think something that did have a big impact on like what kids were seeing and just like how much time they were spending on social media was definitely the ban in schools. So I think more things like that are actually more tangible are much more helpful.
1: නමුත් තහනම් කොට ඇති සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් විවෘත කිරීමෙන් ළමයින් වැළැක්වීමට ඇති දුෂ්කරතා දැන් හොඳින් හඳුනාගෙන තිබියදී මේ සම්බන්ධයෙන් ධනාත්මක ලකුණු පෙනෙන්නට පටන්ගෙන ඇති බව ඇතැම් විශේෂඥයින් පෙන්වා දෙනවා. සිඩ්නි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය හා සන්නිවේදනාංශයේ තිමෝති කොස්කි පවසන්නේ මෙම සමාජ මාධ්‍ය තහනම දරුවන් සඳහා අලුත් ආරම්භයක් වන බවයි. ඔහුට අනුව සමාජ විද්‍යාවේ එන නෙට්වර්ක් ඉෆෙක්ට් හෙවත් ජාල බලපෑම යන සංකල්පයට අනුව මෙය සිදුවනවා.
3: This is the beginning of something. What we talk about in sociology is something called network effects. Basically, the more people that are on it, the more people are on it. The more people that are on it, the more people are on it. So we can hopefully start to see the opposite starting to happen, where increasing numbers of kids, increasing groups of kids are not in that space.
1: බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාත්මක විද්‍යාංශයේ කැතරින් මොඩකි දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමේ බලපෑම සහ එහි කාර්යක්ෂමතාව නිරීක්ෂණය කරමින් සිටිනවා. සමාජ මාධ්‍ය ජාල මඩ වගුරක් වන බවත් මෙම තහනම මගින් ලාභ ලබන සමාගම් දරුවන් වෙනුවෙන් ඒ මඩ වගුර පිරිසිදු කරනු දැකීම සතුටට කරුණක් වන බවත් ඇය පවසනවා.
4: It's a swamp. I think we can all agree it's a swamp, right? And so these are companies who have served up a swamp. It doesn't have to be this way. And so how can we keep young people safe is what would be great to see these for-profit companies cleaning it up.
1: ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සහ ළමා පර්යේෂණ ආයතනය සඳහා ඇගේ කාර්යභාරයේදී මොඩකි මහත්මිය සහ ඇගේ කණ්ඩායම වසර 14ක් පුරා යෞවනයන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම අධ්‍යයනය කරමින් සිටිනවා. ඔවුන් විසින් ඔවුන්ට ඍජු ප්‍රවේශයක් ලබාගත හැකි වූ දහස් ගණනක් යෞවනයන්ගේ ස්මාර්ට්ෆෝන් වලින් දත්ත ප්‍රවාහ විශ්ලේෂණය කර ඇති අතර වසර 9ක් පුරා දෙමාපියන් සමග ඍජු සම්බන්ධතා පවත්වාගෙන තිබෙනවා. තරුණ දරුවෙක් අන්තර්ජාලයේ සැරිසරන්නේ කුමකටදැයි හඳුනාගන්න එක අතිශයින් දුෂ්කර කාරණයක්. යම් ප්‍රමාණයකට හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙක් සමග කතා කිරීමේදී ඔවුන්ට ආරක්ෂිත බවක් දැනෙනවට අපි කැමති. ඒ අනුව දරුවන් සමග සන්නිවේදනය ඉතා වැදගත් දෙයක් බව මොඩකි මහත්මිය පෙන්වා දෙනවා.
4: One thing I talk a lot about is communication, because it's extremely difficult to know what a young person is engaging in online. We want them to feel safe speaking to a trusted adult in some capacity. If they are encountering problematic material, you know, that's another concern associated with the ban, right? That might be less likely, but keeping those lines of communication open is really critical.
1: ප්‍රංශය, ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් දුසින් ගණනක් ඔස්ට්‍රේලියාවේ අඩිපාරේ යමින් දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටිනවා. ඔස්ට්‍රේලියාවේ මෙම අත්හදා බැලීමෙන් තවමත් සම්පූර්ණ නිගමනවලට එළඹිය නොහැකි බවයි මොඩකි පෙන්වා දෙන්නේ.
4: There's such an eagerness to hop on board now, when actually there's no results yet, right? I mean, we have anecdotal evidence from kids saying one thing, we have anecdotal suggestions from the government saying another, and I don't want to discount either of those, but that's not how we evaluate policy, right? So, and I just want to reiterate that no one's saying don't do anything. I don't think anyone is saying that. And no one is saying this isn't a concern. And somehow I feel like that has been lost in the zeitgeist. I hear from a lot of parents, well, they need to do something, and something's better than nothing, right? And I can appreciate that. That's probably

0: most common thing I hear.
1: සමාජ මාධ්‍ය තහනමක් මගින් දරුවන් සම්පූර්ණයෙන් සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමට අවශ්‍ය නොවන නමුත් එය ඔබේ රට තුළ සංවාදයක් ඇති කිරීමට වැදගත් වනු ඇතැයි දෙමව්පියකු වන කේට් ගෝතම් අනෙකුත් රටවල් සඳහා යෝජනා කරනවා. එමගින් දෙමව්පියන්ට තම වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳව සිතීමට මඟ පෙන්වීමක් ලබා දෙන බව ඇය පවසනවා.
2: I'm still of the opinion that parents have to parent, and that the government can't do that for you.
1: SBS ප්‍රවෘත්ති සඳහා ඇලන් ලී විසින් නිෂ්පාදනය කළ මෙම වැඩසටහන SBS සිංහල සඳහා නිෂ්පාදනය කළ ඉදිරිපත් කළේ අතිනි අමරසිරි.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
1: ඔව්. පාසල් නිවාඩුවත් එක්ක වැඩි වැඩියෙන් අපේ වයස අවුරුදු 16ට අඩු අපේ කුඩා දූ පුතුන් සමාජ මාධ්‍ය වලට නැඹුරු වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා SBS සිංහල සේවයෙන් අද ගෙන කාලීන තොරතුරු විශේෂාංගය දෙමාපියන් වන ඔබට මේ පාසල් නිවාඩු කාලය තුළ දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට ඉවහල් වේවි කියලා. ඔව්. මම මුලින් සඳහන් කළානේ අද දවසේ අපේ මව්බිමෙන් පුවත් විශේෂාංගයේ විශේෂ දවසක් කියලා. ඒ 2013 වසරේ ඉඳන් සතිපතා ලංකාවෙන් ගෙනෙන තොරතුරු SBS සිංහල ඔස්සේ ඔබට සමීප කළ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන මව්බිමෙන් පුවත් විශේෂාංගයේ අවසන් විශේෂාංගය තමයි අපි අද ඔබට තිළිණ කරන්නේ. ඉතින් අපි ජූලි මාසයේ සිට නව ආරකින් නවමුතාවයකින් SBS සිංහල වැඩසටහන් ඔබට සමීප කරන්න ගන්න මේ උත්සාහයේදී තමයි මේ වෙනස සිදුවන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔබට මේ විරාමයෙන් අනතුරුව අපේ මව්බිමෙන් පුවත් අවසන් විශේෂාංගයට සවන් දෙන්න කියලා.
4: Insight අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ on demand වෙතින් SBS World News ඔස්ට්‍රේලියාවෙන් සලෝ පුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 6:30ට SBS රූපවාහිනියෙන් සහ SBS on demand වෙතින්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ on demand වෙතින්.
3: Streaming live on SBS On Demand, the Tour de France.
5: It is race on.
3: Shift into gear and watch the world's most brutal showdown.
5: The tension, it is going through the roof.
3: Race for the rivalries.
5: Oh!
3: The sacrifice. And the ultimate test of endurance.
5: Go, go, go.
3: This isn't just sport, it's pure drama. The Tour de France starts 5th of July on SBS and On Demand.
6: මව්බිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
7: අද ජුනි මාස 29 වෙනිදා සුපුරුදු මව්බිමින් පුවත් වැඩසටහනේ අවසාන වැඩසටහන අද ඒ අනුව දැන් අපි ආරම්භ කරන්න සූදානම්. ඒ අනුව ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස දැන් අවසාන වශයෙන් අපි අවධානය යොමු කරමු. අපි දැක්ක පසුගියදා අපරාධ කල්ලි සමාජිකයින්ගෙන් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී සහන ලබා දෙන්න, මැදිහත් වී සහන ලබා දෙන්න කටයුතු කරලා කෝටි ගණනින් ඒ වෙනුවෙන් අල්ලස් මුදල් ලබාගත් දේශපාලනට සම්බන්ධ නියෝජිතයින් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සිද්ධ වුණා. සමගි ජන බලවේගයේ නියෝජනය කරපු චරිත්තබේ සිංහ හොරණ ආසන සංවිධායකවරයා සම්බන්ධයෙනුත් විනය ක්‍රියාමාර්ග ගන්න සමගි ජන බලවේගයේ සූදානම් වන බව විපක්ෂ නායකවරයා සඳහන් කළා. පසුව පැවති උත්සවයකදී ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ පක්ෂේ නායකවරයා විදිහට

0: ප්‍රේමදාස මහතාගේ අදහසත් ඔහු මේ ආකාරයෙන් ඉදිරිපත් කළා.
1: සමහරුන්ට අද තමන් විසින්න තමන් වෙත පමුණුවාගත යුතු ආචාර්ය ධර්ම පද්ධති අමතක වෙලා තියෙනවා. ඒවා උල්ලංඝනය කරන මයික්‍රෝෆෝනයක් ළඟට ගියාම, සම්මුඛ සාකච්ඡාවකට ගියාම අනුන්ට ඕන තරම් බණ දේශනා කරනවා. හැබැයි සමහර අවස්ථා අපි දකිනවා අනුන්ට බණ දේශනා කරන්නේ තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටිනවා. මම එක දෙයක් කියන්න කැමති, දේශපාලන පක්ෂයක් හැටියට, සංධානයක් හැටියට අපි හැම විටම මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට කටයුතු කරනවා. එසේ සුදුසු ගුණෙහි පිහිටා සිටින්නට බැරි අය අනිවාර්යයෙන්ම අපි නිර්බල.
0: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත්තෝ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සමාජ අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඔහු ප්‍රතිකාර ලබනවා. හෘදය සම්බන්ධයෙන් රෝගී තත්වයක් පිළිබඳව ඔහුව රෝහල්ගත කරන්න පියවර ගත්ත බව සඳහන් වෙලා තිබෙනවා. ඔහුගේ බිරිඳ වර්තමාන සලේ හිටපු රාජ්‍ය බුද්ධ ප්‍රධානියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මේ ආකාරයෙන් අදහස් පළ කළා.
2: ඉන්දියාව හයි රිස්ක් කැටගරි එකට දාලා තියෙනවා. මොකද ගොඩක් ලාට පපුව අමාරුවක් එන්න පුළුවන් කියලා. ඉතින් ওই මිනිස්ටර් මොනවා කිව්වත් මෙයාගේ ඇත්ත තත්ත්වය දන්නේ මෙතන ඇතුළේ ඉන්න ડોක්ටර්ස්ලා. ඉතින් ඒ සම්බන්ධව උඹට පියවර ගන්න වෙනවා. මොකද නැත්නම් මේ ඔක්කොම බලධාරීන් බලන් ඉන්නේ සුරේෂ් වැරලා යනකම්. පිට අපි ඉල්ලන්නේ මේ නිරීක්ෂණ නවත්තන්න නෙමෙයි, අපි කන්නේ පරීක්ෂණය කරන්න, ඔක්කොම කරන්න. නමුත් සුරේෂ්ව අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න කියන එක. එයා මේ ෆාස්ටිං කරන්නේ තේ හින්දානේ. ඉතින් ඇත්තටම එදා ලෝයාවම බදාදා සුරේෂ් ලිඛිතව එයාගේ හෑන්ඩ් රයිටින් වලින්ම ලියලා දානලා තිබුණා. යාට මොනවා හරි වුණොත් වග කියන්න ඕන. ජනාධිපතිතුමයි රවි ශානී තව කීප දෙනෙක් ගෙනා.
0: ශ්‍රී ලංකාවේ ගොවිතැන් කටයුතු වලින් වී අස්වැන්න ලැබිලා වී මිලදී ගැනීම පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. වී මිලදී ගන්නා මිල කීයද කියලා ගොවීන් ප්‍රශ්න කරනවා. පෞද්ගලික අංශයේ මිලදී ගන්නා වී මිල පිළිබඳව සමහරු තක්සේරු වගයන් ඉදිරිපත් කරනවා. කොමනත් රජයේ පැත්තෙන් සඳහන් කළා වී සඳහා සහනාධාර දීලා, පොහොර සහනාධාර දීලා, පහසුකම් දීලා ගොවීන්ට පහසුකම් සපයලා ලබා ගන්න අස්වැන්න රජය විසින් මිලදී ගන්නා මිල පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය සඳහන් කළා. මෙතනදී මේ වෙනකොට 120 කියන සීමාවට අරගෙන ඉන්න කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කළා. ඒ වගේම හාල් කිලෝ 20ක් රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ පදනම මත සහනදාය මිලට ලබා දීමේ යෝජනාවකුත් ඉදිරිපත් කළා. මේ පිළිබඳව වසන්ත සමරසිංහ ඇමතිවරයා පළ කළ අදහස්.
3: ඒ වගේම වී සහල් කරලා සතස සහ සම්භාර හරහා ගොවියන්ට ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔන්න සම්පත් මහතා රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්න. යෝජනා අන්තර්ගත කෘෂිකර්ම මාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා. 10 පැකට් දෙකක් ඇකුළු සහ නාඩු ගෙවන්න. ගෙවීමේ ක්‍රමයෙන්. ඒක හොඳයි නේද? බෞද්ධයන් ගන්න දෙනවා සතසේ කියලා සම්මුදාන කියලා ගන්න ඕන. මේකට දායක වෙන්න බෑ හැමෝම ගොවියගේ බත් ටික කන්න බෑ හැමෝම නේද?
0: පසුගියදා කොළඹ මහනගර සභාවේ සිදුවෙලා තියෙනවා කියලා සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා. ඒ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6කින් දීර්ඝ කරන්න පියවර ගත්තා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කොළඹ මහනගර සභාවේ සිදුවෙලා තියෙනවා කියලා කියන දූෂණ අක්‍රමිකතා විමර්ශනය කරලා පරීක්ෂා කරලා වාර්තා කරන්න ගිය අවුරුද්දේ දෙසැම්බර් 30 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන පරිදි තමයි ජනාධිපති කොමිෂන් සභාව පත් කළේ. කොමනක් මේ කොමිෂන් සභාවේ කාලය අවසන් වෙන්න නියමිතව තිබුණා. කොමනක් ඒ කාර්යයන් නිටු කර එහි අවසන් වාර්තාව ඉදිරිපත් කරන්න කොමිෂන් සභාවේ කාලය දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් දීර්ඝ කරන්න පියවර අරගෙන තියෙනවා. ඒ අනුව 2010 ඉඳලා 2025 දක්වා කාලයේ කොළඹ මහනගර සභාවේ සිද්ධ වෙලා තියෙනවා කියලා සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපල සාපරාධී පරිහරණය කිරීම, මේ ආදී විමර්ශන කිරීම මේ කොමිසමට පැවරලා තිබුණා. හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ERLMS ඒකනායක, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි DS වික්‍රමසිංහ මේ මහත්වරුන්ගෙන් තමයි කොමිෂන් සභාවේ සමාජිකයන් පත් කරලා තියෙන්නේ. ඒ අනුව කොමිසමේ කාලය තවදුරටත් දීර්ඝ කරන්න ජනාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. ආර්ථිකය කියන්නේ ලෝකෙ කොහේ හිටියත් සංවේදී කාරණයක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම බොහෝ දිනක් පහුගිය දිනවල කතා කළා. 2026 අවුරුද්දේ මේ දක්වා කාලය තුළ රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 8%කින් අවප්‍රමාණය වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහබැංකුව තහවුරු කළා. මහබැංකු වාර්තාවලට අනුව පසුගිය සිකුරාදා ගනුදෙනු අවසන් වෙද්දී ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.722ක් විකුණුම් මිල රුපියල් 341.87ක් ලෙස වාර්තා වුණා. මහබැංකු අධිපතිවරයා සනහන් කළේ පහුගිය මාසයේදී රුපියල අවප්‍රමාණ

0: නෙවීම 2022 අවුරුද්දේ සිදුවුණු දරුණු කඩා වැටීමට වඩා වෙනස් එකක් කියලා වර්තමානයේ රුපියල පහළ යන්න හේතු වෙලා තියෙන්නේ දේශීය සිද්ධීන් නෙවෙයි ගෝලීය තත්ත්වයන් කියලාත් මහ බැංකුව අධිපතිවරයා පෙන්වලා දුන්නා. 2027 මාර්තු අප්‍රේල් කාල සීමාව වෙනකොට අනෙක් කලාපීය මුදල් ඒකක ස්ථාවරව පවතිනකොට ශ්‍රී ලංකා රුපියල 370 දක්වා බිඳ වැටුනේ දේශීය සාධක හේතුවෙන් කියලාත් මහ බැංකුව අධිපතිවරයා 2022 කාලයේ උදාහරණට අරගෙන සඳහන් කළා. කොමුණත් මේ වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 8%කින් 2026 වර්ෂයේ මේ දක්වා කාලේ අවප්‍රමාණය වෙලා තියෙනවා කියලා මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළා. අද පොසොන් පුරපසළොස්වක පොහොය දිනය බුදුදහම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වීමේදී පොසොන් පොහොය වැදගත් කොට සලකන බව අපි කවුරුත් දන්නා කාරණයක්. ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය, තන්තිරිමලේ රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. පොලිස් නිලධාරීන් 3180 දෙනෙක් ඇතුළු 3500කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරී යොදවලා අවශ්‍ය ආරක්ෂාව සපයන්න කටයුතු කරලා තිබෙනවා. පොසොන් උත්සවයට සමගාමීව මිහිඳු පෙරහැර අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගනිමින් පවත්වන නිසා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරලා තිබුණා. පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ දන්සල් විශාල සංඛ්‍යාවක් සූදානම් කරලා තියෙනවා. ඒ දන්සල් පවත්වන දායකයින්ගෙන් පොලිසිය මාර්ගවල ගමන් කරන වාහනවලට බැතිමතුන්ට බාධාවක් නොවන ආකාරයට කටයුතු කරන්න කියලා ඉල්ලීම් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරපු ආකාරයට 18,000කට වැඩි පොසොන් දන්සල් ලියාපදිංචි කරලා තිබෙනවා. අනුරාධපුරයට විශාල ජනතාවක් පැමිණෙවි කියලා විශ්වාස කරනා වගේම ඔවුන්ට අවශ්‍ය යටිතල සුකම් සහ ආරක්ෂාව සපයන්න රජයේ පාර්ශවයෙන් කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අටමස්ථානයේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන්න සියලු කටයුතු අද පොසොන් පුන් පොහෝ දිනේ සූදානම් කොට තිබෙනවා. එසේනම් ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් ඒ ඉදිරිපත් කළේ අවසන් මව්බිමෙන් පුවත් විශේෂාංගය. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පුවත් ඔබට සමීප කරන්න මව්බිමෙන් පුවත් විශේෂාංගයට හැකියාව ලැබුණා. වසර ගණනාවක් තිස්සේ මමත් ඒ වගකීම ඉටු කරමින් සිටියා. කාලයෙන් කාලයට මේ විශේෂාංගය පිළිබඳව ගුණදොස් විචාර අදහස් ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් බොහෝ දෙනෙක් හිටියා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මෙතුවක්කල් මව්බිමෙන් පුවත් විශේෂාංගය ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ලබා දුන් ප්‍රතිචාරයන්ටත් ස්තුතිවන්ත වෙමින් එසේනම් මව්බිමෙන් පුවත් විශේෂාංගයෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල.
1: මව්බිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
2: ඔව්, 2013 වසරේ ඉඳන් පුරා වසර 13කට ආසන්න කාලයක් අඛණ්ඩව ලංකාවේ තතු විත්ති සතිපතා SBS සිංහල වැඩසටහන ඔස්සේ අපට ගෙන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල වෙත SBS සිංහල අපේ හෘදයාංගමව ස්තුතිවන්ත වන ගමන්ම ආදරණීය ඔබට මතක් කරන්නට කැමතියි ලොව වටා පුවත් මව්බිමෙන් පුවත් මේ විශේෂාංගවලට අපි සමුදුන්නත් සෑම සතියකම ලෝකයේ වඩාත් අවධානයට ලක්වන ජාත්‍යන්තර පුවත් පිළිබඳ විග්‍රහයක් සමග නැවුම් ලෝක තතුගිත්තු වැඩසටහනකුත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු විමසුමකුත් ඔබ වෙත නව ආරකින් රැගෙන නොබෝ දිනකින් ගෙන එන්නට අපි සූදානමින් සිටිනවා. ඉතින් යොමුවමු එහෙනම් මියුරු ගීතයකට දැන්.

0: ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ආරාධනය උළුරු ප්‍රකාශය සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වැනි නාලිකාවෙන්. SBS වෙබ් අඩවිය ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි. පාපලදී මෝටර් රථ ධාවන තරඟ, ලෝකමල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ. පිවිසෙන්න sbs.com.au/sport. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව channel 30, SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව channel 32. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙ ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත් sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala.
1: විරාමයෙන් අනතුරුව ඔබ මේ අලිත් අසා සිටින SBS සිංහල වැඩසටහන. ඉතින් ගුවන් විදුලියට ආදරය කරන ඔබ දන්න හඳුනන කෙනෙක් ඔබට සමීප කරන්නයි SBS සිංහල වැඩසටහනින් මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හඬක්, එමෙන්ම වසර ගණනාවක් පුරා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය තුළ තමන්ගේ සුවිශේෂී සලකුණක් තැබූ සම්මානලාභී නිවේදකෙක්, එවගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන ඉන්ද්‍රසිරි සුරවීර. ඉන්ද්‍රසිරි සුරවීර මහතා මෙල්බන් සංචාරයකයේදී සිටින අතරතුර SBS මෙල්බන් මැදිරි සංකීර්ණයට ඔහු කැඳවා ගන්නට SBS සිංහල අපට හැකියාව ලැබුණා. ඉතින් SBS සිංහල ඔහු සමග පැවැත්වූ සජීව සාකච්ඡාවේ පළමු කොටස අද ගුවන් විදුලි වැඩසටහනෙන් අපි ඔබට සමීප කරනවා. මා කැමතියි මේ පළමු කොටස ඉන්ද්‍රසිරි සුරවීර නම් මාධ්‍යවේදියා ලෙස නම් කරන්නට. එහි දෙවැනි කොටස ඔබට නුදුරු දිනයකදී ඉන්ද්‍රසිරි සුරවීර නම් කලාකරුවා ලෙසින් අපි තිරණ කරන්නම්. ඉතින් මේ සාකච්ඡාවට, මේ රසවත් සාකච්ඡාවට සවන් දෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම සාකච්ඡාවෙන් අනතුරුව ඔබට හැකියාව ලැබෙනවා ඉන්ද්‍රසිරි සුරවීර රචනා කළ මියුරු ගීතයකට සවන් දෙන්නත්.

0: සමගයි SBS සිංහල සේවයට එක්වන්නේ ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හනක්. වසර ගණනාවක් පුරා රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය තුළින් සිය සුවිශේෂී සලකුණක් තැබූ සම්මානලාභී නිවේදකයෙකු වන ඉන්ද්‍රසිරි සුරවීර. ඉතින් iPhone කියලා පිළිගන්නවා ඉන්ද්‍රසිරි සුරවීර මහතාණෙනි ඔබව SBS සිංහල වැඩසටහන වෙත.
1: ආයුබෝවන්. බොහොම සෙනෙහසින් මම මේ වැඩසටහනට එකතු වෙන්නේ. ස්තුතියි අතිනි.
0: ඔව්, ඉතමත් කෙටි ආරාධනයකින් පැමිණි ඔබව ලෙංගතුව පිළිගන්න ගමන්ම මම ඔබෙන් දැනගන්නට කැමතියි, මුලින්ම ඔබ වසර ගණනාවක් රජයේ මාධ්‍ය ආයතනයක සේවය කළ පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ. ඉතින් රාජ්‍ය මාධ්‍ය ආයතනයක වැඩ කරද්දී ඔබ ලැබූ විශේෂ අත්දැකීම් මොනවද? ඒ පාඩම් මොනවද අපිට කියන්න?
1: ඒක ටිකක් දිග පිළිතුරක් දෙන්න ඕන ප්‍රශ්නයක් අතිනි. ඇත්තටම මම මගේ කටයුතු කරලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය සමග පමණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලක්හඬ සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනය. ඒතර මේ සේරම ගත්තාම රාජ්‍ය මාධ්‍ය, ස්වාධීන රූපවාහිනී අපි ගත්තොත් එහෙම ඒක අපි කියනවා සෙමි ගවර්න්මන්ට් කියලා අර්ධ රාජ්‍ය ආයතනයක්. නමුත් ජනමාධ්‍ය අමාත්‍යංශ යටතේ පාලනය වන ස්ථානයක්. එතකොට දැන් ඊට පරිබාහිරව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ගොන්නක් තියෙනවා. ඒ ගොන්න අතරේ අපි සලකා බැලුවොත් එහෙම මේ ආයතනික වශයෙන් රාජ්‍ය මාධ්‍යයක සතු මෙහෙවරක් තියෙනවා. ඒ මෙහෙවර ඇතුලේ අපි දකිනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාව ඒක බහුවිධයි. සිංහල ප්‍රමුඛයි, ඊළඟට බෞද්ධ ආගමිකයන් ප්‍රමුඛයි සහ අනිකුත් සියලුම ආගමිකයන් සහ විවිධ ජාතීන් ජීවත් වෙනවා. එතකොට රාජ්‍ය මාධ්‍යයක මූලිකම කාරණාව තමයි මේ සියලු දෙනා අතර සමබරතාවය රැක ගන්නවා කියන එක. සහ අපේ මූලික ඉලක්කය විය යුත්තේ රජයක් මගින් ක්‍රියාත්මක වෙන යම් ආකාරයක යෝජිත කටයුතු වන්නේ කුමන කාරණාද? ඒ කාරණා සමාජයත් එක්ක වඩාත් හොඳ සහසම්බන්ධතාවයකින් යුතුව ඉෂ්ට කිරීමේ කාරණයට අතහිත දීම. නැත්නම් රජයක දේශපාලන කර්මු නෙමෙයි මම මේ කතා කරන්නේ. රජයක් නිර්මාණය කරන සංස්කෘතික, ආර්ථික, සමාජීය කරුණු දෙස අපි හපු හැරලා බැලුවොත් ඒවා වටාත්ම හිතකර ලෙස මිනිසුත් එක්ක බෙදා හදා ගන්න අපි අපේ උපරිම දේ කරනවා. ඒක තමයි විය යුත්තේ. අපේ මාධ්‍ය ආයතනයක සංනිවේදකයෙක් එහෙම නැත්නම් අපි කියනවා ජනමාධ්‍යවේදියෙක් කියලා. ඔහුගේ මූලික උතුකම වෙන්නේ මිනිසුන් හඳුනා ගැනීම. මේ රටේ රටක මිනිස්සු ආණ්ඩුවකට හඳුනා ගන්න බෑ. රටක මිනිස්සු පක්ෂයකට හඳුනා ගන්න බෑ. රටක ජීවත් වෙන මිනිස්සු පරිපූර්ණ අපි කියන්නේ අත්දැකීම් සපිරි මාධ්‍යවේදීන් ගොන්නක් ඉන්න ඕන. ඒගොල්ලෝ තමයි අර පොළොවට බැහැලා මේ මිනිස්සුන්ව අවබෝධ කරගන්නේ. එතකොට සමාජයේ පිළිබඳ පැහැදිලි පැතිකඩක් හඳුනාගෙන ඒ අයගේ පවතින තත්ත්වයන් නිසි ලෙස වාර්තා කරමින් පෙරලා ඒ අය වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කිරීම තමයි රාජ්‍ය මාධ්‍යයේ මූලික වගකීම. මම හිතනවා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ මේ කටයුතු සිදු වුණා. ඉතින් ඇතැම් අවස්ථාවලදී 1994 පස්සේ එකතු වුණු පෞද්ගලික මාධ්‍ය තරගයත් එක්ක යම් යම් පසුබෑම් තියෙනවා. නමුත් මම හිතනවා මේ මෙහෙවර තාමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ඉටු කරනවා කියලා.
0: ඔව්, ඉතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදියට ඔබේ අත්දැකීම ඇසුරෙන් ඔබ ඉතමත් අපූරු ලෙස අපට ඒ පැහැදිලි කරලා දුන්නා. ඔබ අපිත් එක මේ සම්බන්ධ වෙන SBS මාධ්‍ය ආයතනය සහ ඒ වගේම ඔබ අසා ඇති ABC මාධ්‍ය ආයතනය මේ ඔස්ට්‍රේලියානු රජයෙන් ස්වාධීනව ක්‍රියා කරන රජ අනුග්‍රහය ලබන මාධ්‍ය ආයතන. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකේ ප්‍රජාව සමග ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයෙක් විදියට මට විශ්වාසයි ඔබ මේ පිළිබඳ දැනුවත් ඇති කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය පද්ධතිය එවැනි මහජන විකාශන ආයතන අතර ඔබ දකින ප්‍රධාන වෙනස්කම් මොනවද? ඒ වගේම මම අහන්න කැමතියි රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කරපු පුද්ගලයෙක් විදියට විවිධ දේශපාලන යුගයන් හරහා රාජ්‍ය මාධ්‍යයේ සේවය කළ ඔබට මාධ්‍යවේදයෙකුගේ වෘත්තිය ස්වාධීනත්ව රැක ගන්නට කොයි වගේ අභියෝගද තිබුණේ?
1: උතරම උපක්‍රමශීලී වැඩක්. ඒක හරියට තැපෑලෙන් පීනනවා වගේ වැඩක් කියලා කියන්න පුළුවන්. නමුත් අත්දැකීම් සපිරි මාධ්‍යවේදයෙකුට මේක ගොඩදා ගන්නවා කියන්නේ එච්චර අමාරු කාරණාවක් නෙවෙයි. දැන් ඉතිහාසයේ අපි ගත්තොත් එහෙම එක් ගුවන්විදුලියක් පමණක් තිබුණේ යුගයේ. ඔය අභියෝගයට අපේ මාධ්‍යවේදීන් බොහොමයක් මුහුණ දුන්නා. ඒ කියන්නේ එක රාජ්‍ය ගුවන්විදුලියක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පමණක් තියදී. ඊට පස්සේ අපිට සිද්ධ වුණා 1994 න් පස්සේ පෞද්ගලික මාධ්‍යත් එක්ක තරංගයක් යෙදෙන්න. එතකොට යම් යම් පෞද්ගලික මාධ්‍ය ආරම්භුණයන් පස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලියට හෝ එම නැත්නම් රූපවාහිනී සංස්ථාවට හෝ ස්වාධීන රූපවාහිනියට සිද්ධ වෙනවා අනික ආයතනත් එක්ක තරංග කරන්න. එතකොට ඒගොල්ලෝ අරගෙන ගියා යම් විවෘත මාධ්‍ය ප්‍රතිපත්තියක්. විවෘත මාධ්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ පක්ෂ සහ විපක්ෂ කියන මේ කාරණා දෙකම මනාලෙස සංයෝග කරගෙන මේ දෙක අතර අන්තර් ඝට්ටණයකුත් ඇති කරනවා. සමහර අවස්ථාවලදී ඝට්ටණයක් ඇති වූ අවස්ථාවලදී ඒ ඝට්ටණය निराකරණය කිරීම පිණිස කරුණු කාරණා පක්ෂ විපක්ෂ දෙකෙන්ම එකතු කරගන්නවා. එතකොට රාජ්‍ය මාධ්‍යයක් හැටියට මේ කාරණාවේදී අපි හිතමුකෝ යම් තැනකදී හෙදියන් වැඩ වර්ජනයක යෙදෙනවා කියලා. එතකොට රාජ්‍ය මාධ්‍යයට පුළුවන්කම ලැබෙනවා මේ හෙදියන්ගේ වැඩ වර්ධනයේ වස්තු බීජය මොකක්ද? ඇයි මේගොල්ලෝ මේක කරන්නේ? එතකොට ඒ එහෙම කරන එකේදී ඒ හෙදියන් වෙනුවෙන් පෙනී සිටමින් අනික් පැත්තෙන් අපිට පුළුවන් අපේ ප්‍රේක්ෂකයා නැත්තම් බෙහෙත් ගන්න එන පරිභෝජකෙන මේ අවශ්‍යතා සපුරන පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටමින් මේක යම් ආකාරයක සම්බර තත්ත්වයකට ගේන්නේ. කොහොමද ගේන්නේ? අපේ ඉන්න ප්‍රජාවට ඒ අවශ්‍යතා සපේන අතරේ අය සහන තත්ත්වයට පත් කරන අතරේ අපි මේ සිද්ධිය ඇතුළට යන්න පුළුවන්. මොකද රාජ්‍ය මාධ්‍යයකට ගවර්න්මන්ට් ස්කේල් එක ඇතුළට රිංගනවා කියන එක අමාරු කාරණාවක්. හෙදිය හෝ ඊට උඩින් ඉන්න නිලධාරීන්, ඊටත් ඉහළින් ඉන්න පරිපාලකීන්, වෛද්‍ය සභාව, එතනින් ඇතුළට ගියාම අපිට අවශ්‍ය නම් වෛද්‍ය කටයුතු අමාත්‍යවරයා, ඊළඟට අමාත්‍යංශ කටයුතු, ඒ සියල්ල ඔස්සේ අවසාන වශයෙන් මේකට පිළිතුරක් එන්නේ නැත්නම් ජනාධිපතිවරයා දක්වාම කතා කිරීමේ හැකියාව රාජ්‍ය මාධ්‍ය ගොන්න ඇතුළේ තියෙනවා. එතකොට අපි ඒ ස්ටෙප් බයි ස්ටෙප් ඒ පියවර අනුගමනය කරමින් පොදු ජනයාට මේ ස්ට්‍රයික් එක පිළිබඳ යම් ආකාරයක තොරතුරු සපයමින් සහ එය වඩාත් ලිහිල් කරමින් මේ ප්‍රශ්නේ ඇතුළට ගිහිල්ලා ඒක අපිට පුළුවන් නම් යම් ආකාරයක විසඳුමක් දක්වා අරගෙන එන්න, අන්න එතනදී පොදු ජනතාව අතිශය සතුටටපත් වෙනවා. ඒක කරන්න පුළුවන් රාජ්‍ය මාධ්‍ය විතරයි. ලංකාව ඇතුලේ ඒක නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මේ දැන් වෙලා තියෙන්නේ අපි අද දවස ගත්තොත් රාජ්‍ය මාධ්‍යයට ලොකු අභියෝගයක් තියෙනවා පොදු ජනතාවත් එක්ක කටයුතු කරනවා වගේම රාජ්‍ය සහ යාන්ත්‍රණයත් එක්ක කටයුතු කරනවා වගේම පෞද්ගලික නාලිකාවක තරඟ කරන්න. තරඟ වෙන්නේ කොහොමද? පෞද්ගලික නාලිකාවල තිබෙන මේක මේ යම් ආකාරයක කටයුතු කතාවක් නෙමෙයි. හැබැයි ඒගේ එජෙන්ඩා එක ගොඩ නැගින්නේ එක්ක පක්ෂයක නැත්තම් පුද්ගලයෙකුට නැත්තම් කම්පැනි එකකට. දැන් මෙන්න මේ වගේ ඉතාම සූක්ෂම විදිහේ කතන්දරයක් තියෙන එක බෞජාතික සමාජයක් කවුරුව පිටිපස්සෙ ඉන්න පුළුවන්. ඒක රාජ්‍ය මාධ්‍යෙට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. රාජ්‍ය මාධ්‍ය අරෙන්න අනික් සියලුම පෞද්ගල නාලිකා මොකක්ද කරන්නේ? ඒ පෞද්ගල නාලිකාවල කියන දේත් මොනිටර් කරමින් තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් වර්තමාන රාජ්‍ය මාධ්‍ය කියන්නේ ඒ අතින් බලනකොට අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද මිනිසුන්ට සත්‍ය සපයන්න ඕනේ. ඒ සත්‍ය සපයනකොට අනිකුත් නාලිකා සත්‍යසේ පෙනෙන අපි කියන තත්ත්‍යාසන්න සත්‍ය කියලා තත්‍යසේ පෙනෙන කාරණාවලට නිවැරදිම දත්ත සපීමේ කටයුත්තේ මෙහෙවරේ එදිලා තිබෙනවා. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය යම් මේකින් රටේ ජනප්‍රියතාවයේ අඩුවක් වුණොත් ඇත්ත මිනිසුන්ට යෑම යම් ආකාරයක අඩුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ජනප්‍රියතාවයේ රඳවා ගනිමින් ඇත්ත ඇති සැටියෙන් සමාජගත කිරීමේ බහුවිධ කාර්යයේ ඉතාම දරුණු තැනක මහා මෙහෙවරක් මම හිතනවා රටක ලංකාවේ නම් රාජ්‍ය මාධ්‍ය ඉටු කරනවා. දැන් පෞගේ දවස්වල මම දැක්කා ඔබ ආයතනයට පවා යම් අභියෝග දේශපාලනය විසින් එල්ල වෙලා තිබුණා. පක්ෂ විපක්ෂ ආදිනේ. ඉතින් ඒවා අපේ රටේ තිබුණා. ආණ්ඩු කියනවා ගුවන්විදුලියේ වසාදාන රූපවාහිනිය වසාදාන මේක පාඩුවේ ITN එක පාඩුවේ ඒක වහනවා. ලක්කන්න වැඩක් නැහැ කියනවා. ඔය වගේ දේවල් වෙනවා කියනවා. නමුත් ඒවා දේශපාලනික සාකච්ඡා පමණයි. ප්‍රතිපත්ති මේ වශයෙන් ඊතනට එද්දී අපිට ඒ අභියෝගයන් වලට ඒගොල්ලන්ට මුහුණ දෙන්නත් බෑ. සහ මේ යාන්ත්‍රයන් වලට ඒ අභියෝග කරන්න ටිකක් අමාරුයි. මොකද අපි හැම මොහොතකම පැලවෙලා ඉන්නේ අපේ අසන්නා සමග නැත්නම් අපේ ප්‍රේක්ෂකයා සමග නැත්නම් අපිව අපිත් එක්ක බැඳලා තියෙන නෙට්වර්ක් එකත් එක්ක. ඒක කඩනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.
0: ඔව්. ඊටම අභියෝගාත්මක ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කළේ ඔබව අමාරු වෙදාන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඉතින් බැලිපිහියෙන් කිරිකන්නේ කොහොමද කියලා ඔබ SPS මේ වැඩසටහන තුලින් අපට මොනවට පසක් කරලා දුන්නා. බොහොමත්ම ස්තුතියි ඒ පිළිතුරට. ඉතින් මේ ළඟට මට මතකයි SPS සිංහල ගුවන්විදුලි සේවයේ ඔබ හඬ පෞරුෂය මුලින් අපි අසා සිටියා. ඊළඟට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපි ඔබව දැක බලා ගත්තා. ඔබ වැඩසටහන් වලට සමීප වුණා. ඉතින් ඒ හඬ පෞෂවයේ ඒ ස්වභාවිත භාෂා විලාසය භාවිතය ඇසූ පිරිවුතැන් නැති බව ඒ සියල්ලම අපි අපේ පර්යේෂණ

0: හා අපේ රෝල් මොඩල් එකක් කියලා අපි කියනවා අපේ මාර්ගෝපදේශනය ලබා ගන්නට යොදාගත්තා. දැන් ඔබ දකින විදියට මේ කෘතිම බුද්ධිය සමාජ මාධ්‍ය ජාලාවල බලපෑම, සමාජ මාධ්‍ය ජාලා අපේ ජාතික මාධ්‍ය සහ මේ ප්‍රධාන මාධ්‍ය අතික්‍රමණය කරමින් තිබෙනවා. ඉතින් ඔබ මේ කාරණය දකින්නේ මොන ආකාරයකටද? අද සමාජ භාවිතය ගැන, අද මේ තරුණ පරපුරේ සමාජ භාවිතාව ගැන ඔබ දකින්නේ කොයි ආකාරයටද? ඔබට ඒ පිළිබඳව කියන්න තියෙන්නේ මොන වගේ කාරණයක්ද?
1: මම ඇත්තටම මේට ආවෙන් පස්සේ මේ ඩීගන් විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණ දෙයකට සහභාගී වුණා. එකක කතා කළේ ඒගොල්ලෝ මේ TikTok භාවිතය පිළිබඳ. ඒක ඔස්ට්‍රේලියාවේ සහ අනිකුත් තදාසන්න රටවල්වල අනෙක් කාරණාව වෙලා තිබුණේ මේ නවමාධ්‍ය තරු පිළිබඳ. ඇත්තටම ඒක එහෙම දේවල් තියෙනවා ලෝකයේ. අපි කතා කළොත් අපේ සංනිවේදන මූලික කාරණා පිළිබඳ, අපේ මූලිකව අපි දැක්ක කාරණා අතික්‍රමණය කරපු සමාජයක් දැන් මේ වෙලා තියෙන්නේ. දැන් හැමෝම ප්‍රවෘත්ති නිෂ්පාදකයෝ බවට පත් වෙලා තියෙනවා.
0: ඔව්, දැන් හැමෝම ප්‍රවෘත්ති නිෂ්පාදකයෝ බවට පත් වෙලා තිබෙනවා. SBS සිංහල සේවයේ ඉන්ද්‍රසිරි සුරවීර මහතා සමග සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳ තමයි සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් අපේ මේ සාකච්ඡාව මාධ්‍ය සම්බන්ධ තාක්ෂණික කරුණුවලට විතරක් සීමා වුණේ නැහැ. ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා තුළ ඉන්න සියුම් කලාකරුවා අපි හොයාගෙන ගියා. ඉතින් මේ සාකච්ඡාවේ දෙවන කොටසට ඔබ අනිවාර්යෙන්ම සවන් දෙන්න. SBS සිංහල සමග ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.

0: SBS රූපවාහිනී නාලිකාව සමානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව channel 3න් SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව channel 31න්
1: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian radio. There is so much to explore. Check it out now on the SBS audio app or website.
0: සිය ගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS on demand app download කරගන්න. ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන්
2: SBS kick off a new music station celebrating football anthems from around the world. It's live now on DAB radio, the SBS audio app, online and SBS on demand.
0: අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි. ඔබ මේ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනත් සමගයි. අපේ මේ සිංහල භාෂාව අපේ මේ හෙළ වහර මොන තරන්නම් පෝසත්ද? එහෙම නේද? ප්‍රස්තාව පිරලු, පද පෙරලි, ඉඟිවැකි, රූඩි, එකී මෙකී නොකී අටෝරාසියක් කැටයක්. අපේ මේ හෙළ වහරේ තියෙනවනව. ඉතින් පාසල් නිවාඩු කාලේ හින්දා දරුවෝ ගෙදර ඉන්න වෙලාවේ දරුවන්ට අපේ වහරෙන් ටිකක් කියලා දෙන්න. අපේ මේ පෝසත් භාෂාව උන්ට උරුම කරන්න හොඳ වෙලාවක් මේක. මං ආරාධනා කරනවා ඔබට දරුවොත් එක්ක මේ වැඩසටහන අහන්න කියලා මේ සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන එන අපේ වහරේ කතා හුරක්. අද කතාව පල නොකියා පලා බෙදූ හැටි.
3: අපේ වහරේ කතා අවුරක්. අයිබුවන්, ඔබ අහලා තියෙනවනේ තොටගොමිය ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන? වැඩවාසය කෙරුවේ කෝට්ටේ රාජධානි කාලේ. උන්වහන්සේගේ මේ ප්‍රධාන ගෝලයා තමයි වැත්තෑවේ හාමුදුරුවෝ. ඔය බොහොම ප්‍රසිද්ධ

0: Hits from Home.
1: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
2: Kumari, මේ කාව්‍ය කෘතියේ මුල් කවිය වායුගණයට අහුවුණ හේතුවෙන් වැත්තේවේ හාමුදුරන්ට රට අතෑරලා යන්න සිද්ධ වුණා කියලයි ජනප්‍රවාදයේ තියෙන්නේ. හැබැයි උන්වහන්සේ වැඩවාසය කරපු විහාරස්ථානය පිටවලා යන්න උනේ ඊටත් කලින්. තොටගමේ රාහුල හාමුදුරුවෝයි වැත්තේවේ හාමුදුරුවෝයි ඒ කාලේ වැඩවිසුවේ එකම පන්සලක. කිසියම් කාරණාවක් හන්දා මේ ගුරුගෝල හිමි දෙනම අතරේ විරසකයක් ඇති වුණා. ඒ කියන්නේ මතභේදයක්. චීවරය දරා හිටියට උන්වහන්සේලා පෘථග්ජන මනුස්ස පරානනේ. ඔනා මේ දවසක් දා දවල් දානේ වළඳන වෙලාවේ තොටගමුවේ නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ගෝල හිමියන්ගේ පාත්‍රයට දන් බෙදෙනවා. ඔය පාත්‍රයේ හත් පොලකම පලාකොළ. ඒ කියන්නේ කොළ මැල්ලුම. ඉතින් හත් පොලකම පලා තියෙන එකෙන් කියවෙන්නේ පල නොකියා පල කියන එකනේ හත් දෙයියනේ. වැත්තෑවේ හාමුදුරුව බුද්ධිමත්. උන්වහන්සේට වැටහුණා අපේ නායක හාමුදුරුව මට මේ නොකියා කියන්නේ පල කියන එකනේ කියලා. ඉතින් වැත්තෑවේ හාමුදුරුව ඒ විහාරස්ථානේ අතෑරලා පිට වෙලා ගියා. ඔය පල නොකියා පලා බෙදෙනවා කියන කතාව වහරට ආවේ ඔය විදිහට කියලයි මුඛ පරම්පරාගත ජනප්‍රවාදවල තියෙන්නේ. ඔයලා බලන්නකෝ ඈ. එහෙනම් ආයිබෝ අපි ගෙවුම් එන්න. මම අශෝක පියරත්න.
3: අපේ වහරේ කතා අවුරුක්.
4: සමුගෙන යනවා අද වැඩසටහනින් ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ දවසක්. ආයිබෝවන්.